0: Radiothon.
1: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favourite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3zzz.com.au, or call us now on 9415 1923. Thank you for your support.
0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: දරුවෙකුගේ මුලේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපයන කින්ද අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර දෙකක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පෞල්වලට මුදල් ඉතිරි කරමින් කින්ද හීදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kinda වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
4: Rekha Tune, 2026. 3ZZZ, Meya, Obe Gwanuthili Nalikawai. Obe Handa, Obe Paniwideya, Obe Prajawa. Wasana Gannawak Pura, 3ZZZ Gwanuthili Sewaya. Lopura Visiri Thibena, Vivitha Pradesha Walin. සංගීතය දැනුම සහ ජනහඬ ඔබ වෙත ගෙනෙන ලදී. 92.3 FM ඔස්සේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් තොරව පවතිනක් නොවේ. මේ ඔබේ හඬ ලෝට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝ තුන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව දේශීය සහ සාර්ථක පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරඟ ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94.15.19.23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලිය සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
3: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
5: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෞවුන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
6: Authorized by the Victorian Government, Melbourne.
1: Proud sponsor of 3ZZZ, 92.3 FM.
0: Hear the difference. Hear the world. 3ZZZ, 92.3 FM.
7: මෙම වැඩසටහන ගුවන්ගත වන්නේ සිංහලෙන්.

0: ஷனிதா சாது.
1: த்ரீ ட்ரிபிள் இசட் குவன் விதுலியே செனசுராதா சிங்கள சங்கிரஹய.
2: සුබෝදැස්නක් හිතවතුනි, දහවැනි මාසේ දහවැනිදා මේ සුන්දර සෙනසුරාදා නැවත වතාවක් අපි ඔබ හමු වෙනවා ත්‍රිත්‍රිපලිසෙට් ගුවන් විදුලියේ රේඩියෝ තෝණිය සමගින්. ශනිදා සාදය අද වෙනවන්නේ රේඩියෝ තෝණිය වෙනුවෙන්. අද තමයි දවස, අද තමයි ඔබට ආධාර කරන්නට පුළුවන් දවස. ඔබට පුළුවන් අද දවස පුරා, අද හතේ ආරම්භ වුණේ අපි 7:15ට, 7:05 සිට 8 දක්වා ඔබට පුළුවන් ශනිදා සාදය ඔස්සේ රේඩියෝ තෝණියට සම්බන්ධ වෙන්නට, ඔබේ ආධාර ලබා දෙන්නට පුළුවන්. 94:15:19 94:15:19 දුරකථන අංකයට කතා කර ඔබේ ආධාරය ලබා දෙන්න ඔබට පුළුවන්. නැවත අංකය කියන්නම්, 94:15:19. අපේ හිතවතුන් සූදානම් ඔබේ ආධාරය ලබා ගන්නට. ඔබ කතා කරන විට අමතක නොකර ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය සහ ඔබ පරිත්‍යාග කරන මුදල, මේ සියල්ල සඳහන් කරන්නට අමතක කරන්නට එපා. ක්‍රෙඩිට් කාඩ් පතේ ඇති ආකාරයට ඔබේ නමත් සඳහන් කරන්නට අමතක කරන්න එපා. දුරකථන අංකය 94:15:19 94:15:19. මේ අංකය පෑනකින් කොළ කෑල්ලක ලියාගන්න. 94:15:19. දැන් ඔබට පුළුවන් ඔබේ ආධාර ලබා දෙන්නට රේඩියෝ තෝණය වෙනුවෙන්.

0: තමන්නලවව පිරෙනවා වගේ සිතුවිලි වලින් අදහස් වලින් හිත පුරව ගන්නට සුන්දර උදෑසනක් තමයි මේ. වැවයි පන්සලයි ගමයි දාගෙබයි මහින්ද දිසානායක දිවුල්ගනේ අපි ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. මහින්ද, ඒ තමයි අපේ සංස්කෘතිය.
1: ඇත්තටම ජගත් එහෙම කිව්වොත් නිවැරදි. අපි එදා ඉඳලා ආරම්භුනේ මේ විදිහට. ඉතින් ඒක තමයි අපි රැකගෙන ඉන්නේ මේ කියන සංස්කෘතිය. ඉතින් ඒ යටතේ අද මේ 3SSS ගුවන් විදුලිය අද දවසේ ජගත් මුලින් සඳහන් කළා වගේම ඒ තමයි දවස. ඒ කියන්නේ ඔබට මේ ගුවන් විදුලිය ශ්‍රවණය කරන එදා ඉඳලා හදබැඳගත් සම්බන්ධව කටයුතු කරන ඔබට අවස්ථාවක් තියෙනවා අවුරුද්දේ එකවරක් මේ වගේ රේඩියෝ ටෝන් වැඩසටහනකට ආධාරයක් කරන්න. ඒ ආධාරයෙන් තමයි මේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ ස්ථාන නඩත්තු වෙන්නේ මේ සියලු කටයුතු ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ආරාධනය කරන ඔබ හැම දිනාටම අපි හැම දිනාම විසින් මේ වෙලාව අවස්ථාව කරගන්න. ඉතින් ඔබට පුළුවන් ආධාරයක් වෙනද වගේම ගිය අවුරුද්දේ වගේම කරන්න කියලා අපි ආදරෙන් ආරාධනය කරන ඔබ හැම දිනාටම. එහෙමනම් සුබ දවසක්.
0: ඔමයින්ද 94:15:19 අපේ දුරකථන අංකයත් මතක් කරන්නට ඕනේ. 94:15:19. ඉතින් 94:15:19 ඔස්සේ ඔබට පුළුවන් ඔබේ ආධාරය ලබා දෙන්නට. ඒ සඳහා අපේ හිතවතුන් සැදී පැහැදී බලා සිටිනවා. ඉතින් දැන් තමයි වෙලාව යන්න දුරකථනය වෙත ඔබේ ආධාරය අපට ලබා දෙන්න.

ඔබ මේ රැඳී ඉන්නේ ශනිදා සාදේ ඔස්සේ අපි ගුවන් ගත කරන 3ZZZ ගුවන් විදුලියේ රේඩියෝ තෝණිය සමගින්. අද තමයි දවස කියලා අපි ඔබට කිව්වා. අද තමයි දවස 94:15:19 කතා කරලා ඔබේ සහයෝගය ලබා දෙන්නට ඔබට පුළුවන්. මේ දේවල් අපි දැන් අවුරුදු 26ක් තිස්සේ ඔබට කියමින් ඉන්නවා. පසුගිය අවුරුදු 12 පුරාමත් අපි ඔබට කිව්වා 94:15:19 මේ දුරකථන අංකයත් ඔබට දැන් කටපාඩම් ඇති. ත්‍රිපලිසෙට් ගුවන් ඉදිරියට ඔබේ ආධාර අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණය අපි වරින් වර ඔබට සඳහන් කර තිබෙනවා. ඔව්, මේ ගුවන් ඉදිරියට රජයේ නියම් කිසි ආධාරයක් ලැබෙනවා.

0: ඒ නමුත් මේවන් විශාල ආයතනයක් පවත්වාගෙන යන්නට ඒ ආධාරය මදි වෙන බව අමුතුවෙන් කියන්නට ඕනේ නෑ. ඒ නිසා තමයි අපි ඔබේ ආධාරය වරින් වර ඉල්ලා සිටින්නේ. අවුරුද්දකට එක මාසයක් අපි වෙන් කර තිබෙනවා 3TBLZ ගුවන්විදුලියේ රේඩියෝ තෝනිය වෙනුවෙන්. ඉතින් රේඩියෝ තෝනියට අද සහය දෙන්න ඔබට 94151923 අංකයට කතා කරලා ඔබේ ආධාරය ලබා දෙන්නට පුළුවන්. ඉතින් අමතක කරන්න එපා දුරකථන අංකය 94151923. මෛත්‍රියේ වාඩි වෙලා ඉන්නවා අද අමුතෙක් අපේ රංජිත් වීරසිංහ. රංජිත් කියන්නේ කවුරුත් දන්නා හඳුනන මෙල්බනේ අපේ ප්‍රසිද්ධ චරිතයක් කිව්වත් නිවැරදි ලක්මිහිර ගුවන්විදුලිය ඔස්සේ පවන සාර සංග්‍රහය ඉදිරිපත් කරන අඟහරු ආතර රංජිත් වීරසිංහ සහෝදරයා අද 3TBLZ මැදිරියේ අපි ඉදිරියේ වාඩි වෙලා ඉන්නවා. අයිබෝන් රංජිත්.
1: අයිබෝන් ජගත්, මට නම්බරේ කටපාඩම් වුණානේ 94151923. මුකුත් ගියාගෙන ආවෙත් නෑ, කටපාඩම් වුණා.
0: මම හිතන්නේ ඔය අංකය අපේ ඔළුවේ ඇතුළෙම සටහන් වෙලා රැඳිලා තියෙන අංකයක්. අවුරුදු ගාණක් තිස්සේ වරින් වර අපි ඔය අංකය කියමින් ඉන්නවා. 94151923 94151923. දැන් අපේ අසන්නන්ට ඒ අංකය මතක ඇති.
1: අංකේ මතකනම් කරන්න තියෙන වැඩේ තමයි දැන් මේ අංකයට දුරකථන ඇමතුමක් අරගන්න එක. අරගත්තහම මේ පැත්තේ ඉන්න කට්ටිය කතා කරලා ඉවරලා වැඩේ කරනවා ඉස්සරහට. එහෙමනේ සිද්ධ වෙන්නේ නේද ජගත්?
0: එහෙම තමයි සිද්ධ වෙන්නේ. බොහොම පහසුයි. දුරකථන ඇමතුමක් ගන්නට යන කාලය පමණයි ඔබට වැයවන්නේ මේ කටයුත්ත වෙනුවෙන්. ඉතින් ඔබගේ කෘතවේදීත්වය දක්වන්නට මේට වඩා හොඳ අවස්ථාවක් තවත් නැහැ. අවුරුද්දේ 10 මාසය කියන සුන්දර මාසයේ ඔබට පුළුවන් ඔබේ සුහදතාව අපට පෙන්වන්නට ඔබේ පුංචි ආධාරය අපට ලබා දීලා. ආධාර කරන ප්‍රමාණය පිළිබඳව රංජිත් කිසිම සීමාවක් නැහැ. ඔබට ඩොලර් 5කින් හරි ඔබට පුළුවන් ආකාරයකින් ආධාර කරන්නට පුළුවන්. වැදගත් වෙන්නේ ආධාරයේ ප්‍රමාණය නෙමෙයි, වැදගත් වෙන්නේ ඔබේ සුහදතාව. ඔබ අප සමග බැඳී ඉන්නවා කියලා, බැඳී ඉන්නවා කියලා අපට දැනෙනකම. ආධාරයක් නොකලත් දුරකථන ඇමතුමක් දීලා වචනයක් කතා කළොත් ඒකත් ඇති රංජිත්.
1: ඔව්, දැන් මේ නම්බරයට කතා කරනකොට මේ අතේ මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියාගෙනමද කතා කරන්න ඕනේ? එහෙම නැත්නම් ජගත් නිකන් කතා කරලා ඉවරලා පස්සේ පුළුවන් ද අංකයක් දෙන්න?
0: ඇත්තටම හරිම පහසුයි. දුරකථන අංකයක් දෙන විටම ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත අතේ තබාගෙනම ඒ කටයුත්ත කරනවා නම් එතනින්ම ගනුදෙනුව හමාර වෙනවා. පසුව කරන්නට කිසිම දෙයක් ඉතිරිවන්නේ නැහැ. ඉතින් බොහොම පහසුයි. විනාඩි කීපයක කටයුත්තක් තමයි තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් පත අතේ තබාගෙනම දුරකථන ඇමතුම දෙන්න අපේ මැදිරියේ සිට අපට සහාය වෙනවා ගාමිණී පැලෑඳ, මහින්ද දිසානායක, ඉතින් රංජිත් වීරසිංහත් එකතු වෙලා තියෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා මේ උත්සාහ කරන්නේ අපේ කෘතවේදීත්වය මේ ගුවන්විදුලියට දක්වන්නටයි. රංජිත්, මොකද මේ දවස්වල වෙන්නේ?
1: ඔව්, මේ දවස්වල ඉතින් මෙල්බන් වල බොහොම හැමදාමත් මෙල්බන් කාර්යබහුලයිනේ. ඉතින් මෙල්බන් වල බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපේ අසන්නන්ටත් ඉතින් සතියන්තය කියන්නේ කාර්යබහුල දෙයක්. ඉතින් මේ කාර්යබහුල සතියන්තය ජගත්ගෙන් තමයි පටන් ගන්න උදේ පාන්දර. ඉතින් නැගිටින්න එපා උදේ පාන්දර මේ රේඩියෝ එක අහන්න.
0: ඇත්තටම උදේ පාන්දර 5ට විතර නැගිටලා එනවා කියන එක වෙලාවකට ටික හරි අමාරුයි වගේ දැනෙනවා රංජිත්. ඒ වුණාට ඒක පොඩි සතුටකුත් තියෙනව නැත්තේ නැහැ. මොකද කොච්චර දුක් කරදර වින්දත් අපි ඇවිල්ලා යමක් කරලා ගියා නේද කියන හැඟීම හිතේ තියෙනවා. ඉතින් ඒ සතුට වෙනුවෙන් තමයි මේ සියල්ලම සිදුවන්නේ.
1: ඔව්නේ, ජීවත් වෙනවා කියලා කියන්නේම මොන හරි දෙයක් කරන එක. ඒ කරන දෙයින් සතුටක් ලබන්නේ නැත්නම් ඉතින් ඒ ජීවත් වීමෙත් වැඩකුත් නැහැ නේ. ඒක නිසා ඉතින් අපිට සතුටක් ලබන්න පුළුවන් අපි කැමති දේවල් තමයි අපි කරන්නේ. ඉතින් ජගත්ලා ඉතින් මේ රේඩියෝ එක ඉතින් බොහෝ විශාල කාර්යයක් කරන ඔබ වෙනුවෙන් ඉතින් මේකේ උපයෝගිතාවය පිළිබඳව සමහර කාලවලදී දැන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. නමුත් ගුවන්විදුලිය අහන්න ඇහුවාම තේරෙනවා මේකේ මීට වඩා දෙයක් ඔබට ලැබෙනවා කියලා ඉවරලා. දැන් අපිට හිතන්න පුළුවන් දැන් ඕන නැහැ ගුවන්විදුලිය, ඕන නැහැ. අපිට පුළුවන් මේ YouTube එකට ගිහිල්ලා, මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න ඒ විදියට කියලා. නමුත් ඊට වඩා වෙනස් ගුවන්විදුලිය අහගෙන ඉන්නකොට ඔබ බැඳෙනවා, අපිත් සමග බැඳෙනවා. ඒ බැඳීම හරි වැදගත්. අපිව අරගෙන ඉස්සරහට අරගෙන යන්නේ, ඔබත් ඉස්සරහට අරගෙන යන්නේ ඒ බැඳීම තමයි.
0: හරියටම හරි රංජිත් කියපු දේ හරියටම හරි. ගුවන් විදුලිය කියන්නේ බැඳීමක්. ඒ බැඳීම දිගටම පවත්වාගෙන යන එක තමයි මං හිතන්නේ අපිට වැදගත් වෙන්නේ. මේ බැඳීම කොයිතරම් ප්‍රබලද කියන එක අපිට දැනෙනවා රංජිත් පාරට බැහැලා සමාජයට බැහැලා විවිධ කටයුතු වලට සහභාගී වෙනකොට අපේ අසන්නන් දක්වන ප්‍රතිචාර වලින් අපට දැනෙනවා ඒ බැඳීම කොයිතරම් විශාල බැඳීමක්ද කියන එක. ඔවුන් දක්වන අදහස් අපට ලොකු සතුටක් ලබා දෙනවා වගේම අපට ධෛර්යයක් ලබා දෙනවා. රංජිත් අද උදේ මේ වැදිරියට ආවම අපේ වැඩ කටයුතු වලට අද සහාය දෙන අපේ හිතවතා ගාමිණී පැලැඳ මට උදෙන්ම කිව්වා ඔහු වෙනුවෙන් ගීතයක් ප්‍රචාරය කරන්නට කියලා. මෙන්න මේ ගීතය මම ප්‍රචාරය කරන්නේ ගාමිණී පැලැඳ වෙනුවෙන්.

0: මොකද ගාමනේ උදේ පාන්දර මේ වගේ ගීතයක් ආණ්ඩ යුතුනේ.
1: ඇත්තටම බොහොම ස්තුතියි ජගත්. මේ මට එනකොට මේ පාරත් හරිම පාළුයි. මට හිතුණා මේ මගේ පිටිපස්සෙන් නිකන් ඔය වගේ සද්දයක් ඇහෙනවා වගේ මේ නිකන් සින්දුවේ මියුසික් එක.
0: ඇහෙනවා ඇහෙනවා වගේ දැනුනා.
1: ඇහෙනවා වගේ දැනුනා. ඒක තමයි මම ඔයාලට ඇවිල්ලා උදේම කිව්වේ බොහොම ස්තුතියි ඒක නේ.
0: ගාමිණී ඇවිල්ලා ඉන්නවා මෙදිරියට. මොකද ගාමිණී පණිවිඩයක් තියෙනවද අපිට?
1: ආ තියෙනවා. අපිට අපේ හිතවතෙක් සත්‍යලාල් ජයවර්ධන ක්ලැස්ටන් පාර්ක් ඉඳලා ඩොලර් 50කින් ආධාරයක් කළා.
0: බොහොම ස්තුතියි අපේ හිතවතට සත්‍යලාල්ට.
1: ඒක තමයි මට කියන්න තියෙන්නේ දැන්. ඇත්තටම
0: මහින්දේ තමයි මයිතේ සත්‍යලාල් තමයි මේ ගමන පටන් ගත්තේ.
1: ගමන පටන් ගත්තේ ඇත්තටම සත්‍යලාල්. ඉතින් අපේ හිතවතට බොහොම ස්තුතියි.
0: ඔව් ඉතින් අපි 94.15.19.23 ඔස්සේ දුරකථන නැම්තුන් දීලා ආධාර කරන්නට බලාගෙන ඉන්න අපේ අනිත් හිතවතුන්ටයි ඉතින් මේ පණිවිඩය. ඔබට පුළුවන් ඔබේ ආධාරය අපට ලබා දෙන්න. මුදල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ගාමිණී නේද? ඩොලර් 5කින් හරි ආධාර කරන්න පුළුවන්.
1: අනිවාර්යෙන්. මම නම්බර් එක කියන්න දාපහ.
0: ඔව් කියන්න.
1: 94.15.19.26.
0: 19.26.
1: 26. මේක තියෙන්නේ එහෙමයි.
0: නෑ අපිට කිව්වේ 94.15.19.23 කියලා. මම හිතන්නේ අපි 23ම පාවිච්චි
1: කරා. 23ම පාවිච්චි කරා.
0: 94.15.19.23.
2: ජගත් ඔය නම්බර් ඔක්කොම ටික වැඩ වෙනවා 23 ඉඳලා 24
0: 25. මං හිතන්නේ ඔය සීලම නම්බර් වැඩ ගන්නවා. එක නම්බරයක් පාවිච්චි කරපුවාම ඒකෙන්ම දිගටම යනවා මං
1: හිතන්නේ. මට හිතන්නේ ඒක ලේසි.
0: ලයින් එකකටම යනවා. 94.15.19.23. හොඳයි ගාමිණී. අපි බලමු ඊළඟ පැයේ ඊළඟ තව අපිට තියෙන පැය භාගයක් පමණ කාලයක් ඒ කාලය තුළ මොකද වෙන්නේ කියලා. අපි අසන්නන් කොයිතරම් උද්‍යෝගයෙන් අපට ආධාර කරයිද කියලා අපි බලන් ඉමු.
1: අපි බලමු.
0: රංජිත් මම හිතන්නේ මේ වගේ කටයුත්තකදී අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව හැමතිස්සෙම හරි පුරෝගාමී ප්‍රජාවක්. ඔබට මතක ඇති ඔබ ගුවන් ඉදිරියට සම්බන්ධ වෙලා බොහෝ කාලයක් අත්දැකීම් තියෙන කෙනෙක්. ඔබට මතක ඇති අතීතයේ සිට අපි කොයිතරම් උද්‍යෝගයෙන් මේ වගේ වැඩවලට අපේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වුණාද කියන කාරණය.
2: ඔව් ඇත්තටම දැන් ට්‍රිපල්ලිසට් රේඩියෝ එක ගත්තාම ඒක තමයි අපි මෙල්බන් වල තියෙන මේ ප්‍රධානම ගුවන් විදුලිය. ඉතින් එතන ගුවන් විදුලිය මහගෙදර කියලා තමයි කියන්නේ කට්ටිය. ඉතින් ඒ මහගෙදර ඒ ගුවන් විදුලිය ට්‍රිපල්ලිසට් උනාට දැන් මේ ට්‍රිපල්ලිසට් එක හරහා විවිධ වැඩසටහන් යනවා. විවිධ භාෂාවලින් වැඩසටහන් යනවා. එතකොට අපේ වැඩසටහන ඉදිරියෙන්ම තියාගන්න මෙල්බන් වල අසන්නන් තමයි ඒකට දායක වුණේ. ඉතින් බොහෝ කාලයක් අපි තමයි වැඩිම ආධාරය එකතු කරන්නේ මේ රේඩියෝට්‍රොන් එක හරහා. එතකොට
0: රංජිත් මේ දක්වාම අපි වාර්තාව තබාගෙන තියෙනවා.
2: එතකොට ඒක තියාගන්න පුළුවන් වෙන්නේ ඉදිරියටත් ඒක තියාගන්න පුළුවන් වෙන්නේ මේ අසන්නන්ගේ මේ සහභාගීත්වයෙන්ම තමයි. වෙන විදියක් නැහැ. එතකොට ඒකෙන් තමයි මේ පැයත් ඊට පස්සේ තව හෙට ඉරිදට පැය දෙකත් ඒ විදියට වඩා වැඩි කාලයක් අපිට ලැබෙන්නේ අපිට ලැබෙන ආධාර මත තමයි. ඉතින් ඒ නිසා ඉතින් ආධාර කරන්න කැමති කොහොමත් ඉතින් ලංකාවේ අය නම්බර එකනේ ඉතින් හැමතැනම. ඉතින් ඒක නිසා නම්බර එකම වෙන්න තමයි ඕන.
0: අපි හැමතිස්සෙම ඉතින් පෙරමුණේම ඉන්න කණ්ඩයක් නේ.
2: පෙරමුණටම යන්නත් ඕනේ ඉතින් ලං අපි හැම අතින්ම පෙරමුණේනේ. දැන් ඕස්ට්‍රේලියාවේ අපේ සිංහල ප්‍රජාව බොහෝ තැන්වල අපි හිතනවා විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරනවා. හැම ශේෂ්ත්‍රෙම වැඩ කරන අය බොහොම පෙරමුණේ ඉන්නේ. ඉතින් ඒ පෙරමුණේ ඉන්න අය හැමදේම පෙරමුණේ ඉන්න අය ඉතින් ට්‍රිපල්ඉසඩ් ගුවන් විදුලියත් පෙරමුණේ තියන්නේ. ඉතින් ආධාර කරන්න ඕනේ. ඉතින් කරලා නැත්නම් නොම්බරය 94.15.19.23 කටපාඩම්.
0: 94.15.19.23. ඉතින් ඔබට පුළුවන් ඔබේ ආධාරය මේ මොහොතේ අපට ලබා දෙන්නට. අර රංජිත් කිව්වනේ අපට වැඩසටහන් කීපයක්ම ලැබිලා තියෙනකල. ඇත්තටම රංජිත් අපට වැඩසටහන් තුනක් සතියකට ලැබෙනවා. සෙන්සුරාදා උදේ, ඉරිදා උදේ සහ බ්‍රහස්පතින්දා රාත්‍රි වැඩසටහන. එතකොට වෙන කිසිම භාෂාවකට වැඩසටහන් තුනක් ඒ වගේ ලැබිලා නැහැ. මොකද අපට ඒ විශේෂ අවස්ථාව ලැබිලා තියෙන්නේම මම හිතන්නේ අපි හැම විටම පෙරමුණේ ඉන්න නිසාම තමයි.
2: ඔද අපි පෙරමුණේ ඉන්නවා කියලා කියන්නේ අපේ අසන්නන් ප්‍රමාණය වැඩි සාපේක්ෂව අනිත් අයට වඩා අපේ අසන්නන් වැඩි ට්‍රිපල්ඉසඩ් එක. ඒක ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඒක ගණන් හදන්නේ. මුදලටමත් වඩා එතන තමයි වැදගත් වෙන්නේ. එතකොට සිංහල භාෂාවෙන් ගුවන් විදුලියක් අසන අසන්නන් වැඩිපුර ඉන්නකොට ඔවුන් වෙනුවෙන් වැඩිපුර කාලයක් ගත කරන්න ඕනේ. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ වැඩිපුර කාලේ ඉතින් ඇත්තටම ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම සෙනසුරාදා ජගත්ගේ ඒ ප්‍රස්සේ ඉරිදා ඉරිද වැඩසටහනත් ඉතින් බ්‍රහස්පතින්ද රෑ වැඩසටහනත් ඉතින් එක එක විදියට එක එක දිශාවලට යොමු වෙච්ච වැඩසටහන තුනක්. එතකොට විවිධත්වයක් තියෙන වැඩසටහන් තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එකම ගුවන් විදුලිය TRZZ එක කියලා තමයි මට හිතෙන්නේ.
0: ඇත්තටම මම රංජිත් කතාවක් කියන්නම්. රංජිත්, මම ඔස්ට්‍රේලියාවට සැපත් වෙන්නේ මේට අවුරුදු 30කට පමණ පෙර කාලෙක. මම යන්නේ ඉස්සෙල්ලාම කෙලින්ම ටැස්මේනියාවට. මම මෙල්බර්න් නෙමෙයි යන්නේ, ටැස්මේනියාවට එන්නේ යම් කිසි හේතු නිසා. ටැස්මේනියාවේ මාස 3-4ක් ඉන්නකොට මට හරිම පාළුයි. මම ඊට පස්සේ මෙල්බර්න් වලට එනවා. මෙල්බර්න් වලට මම ආවේ ගයක් හොයාගන්න කුලියට. මම තනියෙන් ඇවිල්ලා ගයක් හොයනවා. එතකොට මම ඒ දවසේ උදේ පාන්දර වාහනයක, මගේ හිතවතුගේ වාහනයක නැගලා උදේම අපි යනවා ගෙවල් බලන්නට. මෙන්න යන අතරේ හිතවතා තමන්ගේ වාහනේ රේඩියෝ ක්‍රියාත්මක කරපුවාම සිංහල රේඩියෝවක් යනවා මෙල්බර්න් නගරේ. ඔබ විශ්වාස කරන්න, මට එදා දැනිච්ච හැඟීම මට වචනවලට හරවන්නට බෑ. 7-15 මාස ගානක් ඉඳලා මෙල්බර්න් කියන විදේශික රටකට ආවාම ගුවන් විදුලියක් මට ඇහෙනවා සිංහලෙන් කතා කරන. ඒ හැඟීම කොච්චර ප්‍රබලද කියලා මට අදත් කල්පනා වෙනවා. එතරම් වටිනවා අපේට ලැබිලා තියෙන මේ දේවල් රංජිත්, ඒ තරම් වටිනවා. ඉතින් ඒ දේවල් රැකගන්න එක වගේම ඒ දේවල් වැඩි දියුණු කරගන්නට උත්සාහ කරන එකත් අපේ මං හිතන්නේ යුතුකමක් කියලායි මට දැනෙන්නේ.
2: ඔව්, ඇත්තටම මෙල්බර්න් වල අපිට මටත් ඔය වගේම අත්දැකීම් කීපයක්ම තියෙනවා. මෙල්බර්න් වලට ඇවිල්ලා පාරේ ඇවිදගෙන යනකොට මට ඇහෙනවා සිංහල කටහඬක්. දෙන්නෙක් සිංහලෙන් කතා කරනවා. මම ඉක්මනට ගිහිල්ලා කතා කරා ලංකාවේ නේද කියලා ඉවරලා. දැන් එහෙම නෙමෙයි, අද දවස් ඉන්න අයට ඕක අමුත්තක් නෙමෙයි. අපි කොහේ ගියත් අපිට සිංහලෙන් කතා කරන කවුරුම හරි ඇහෙනවා. නමුත් එදා එහෙමයි. ඊළඟට මේ TRZZ මේ ගුවන් විදුලිය සිංහලෙන් මේ ගුවන් විදුලිය ඇහුවාම හරි පුදුම හැඟීමක්. ඒ එක්කම දැන් මට ගොඩක් බය තිබුණා. මේ මගේ පුතාලා එතකොට ඉගෙන ගත්තේ 8-5-6 ඔය වගේ පන්තිවල හිටියේ. මට ගොඩක් බය තිබුණා මේ අයගෙන් සිංහල ගිලිහෙලා යාවි කියලා ඉවරලා. ඒ ඔවුන්ට සිංහල තියාගන්න ඕන කියන හැඟීම මට තිබුණ දිගටම. ඉතින් මේ TRZZ ගොන් ඉදිරියේ තමයි ඉස්සෙල්ලම ඒ හරහා තමයි සිංහල භාෂා පාසල ගැන දැනගත්තෙත්. ඒ හරහා තමයි සිංහල වෙන දේවල් දැනගත්තේ. ඊට පස්සේ TRZZ ගොන් ඉදිරියේ හරහාම තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන පන්සල් වල වැඩ කටයුතු දැනගත්තේ, සමාජ සේවා වැඩ කටයුතු දැනගත්තෙත්. ඊට අවුරුද්දකට විතර පස්සේ මට ඇත්තටම පුළුවන් වුණා අපේ මගේ ලොකු පුතාව මේ TRZZ ගුවන් විදුලියට සම්බන්ධ කරවන්න. ඇත්තටම පාසලේ 9 වසරේ ඉන්නකොට ඉතින් මේ ගුවන් විදුලියට ඇවිල්ලා සමාජ නිවේදන කියලා ඉතින් අපි උදේ පාන්දරම එනවා. ඉතින් මේ සෙනසුරාදා වැඩසටහනට උදේ පාන්දරම එනවා. ඉතින් බොහෝ අය සම්බන්ධ වුණා. ඉතින් අපිට අපේ සමාජ ජීවිතය ආරම්භ කරන්න අඩිතාලම මේ TRZZ ගුවන් විදුලියෙන් හරහා තමයි පටන් ගත්තේ.
0: මෙතන රංජිත් ඉතා වැදගත් කාරණයක් කිව්වා, මේ සිංහල භාෂා පාසල් පිළිබඳව. සිංහල භාෂා පාසල් වලින් අපේ දරුවන්ට ලැබෙන පරිචය, ලැබෙන දැනුම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් අවස්ථාවක් තමයි සිංහල ගුවන් විදුලිය කියන්නේ. සිංහල භාෂාව කතා කරන ගුවන් විදුලියක් තුලින් ඔවුන්ට පුළුවන් ඔවුන් ලබාගත් දැනුම නැවත නැවත උරගා බලන්නට භාෂාව පිළිබඳ දැනුම. ඉතින් ඒ අතින් සිංහල ගුවන් විදුලිය අනියම් සේවයක් කරලා තියෙනවා කියලා මටත් හිතෙනවා ඔබ කිව්වා වගේම.
2: ඔව්, ඒ දවස්වල ඇත්තටම සිංහල භාෂා පාසලත් සමග සම්බන්ධ වෙලා ඉන්න මේ ශිෂ්‍යයෝ මේ ගුවන් විදුලියට එනවා, නිතරම එනවා. ඔවුන් ඇවිල්ලා ඔවුන්ගේ වැඩසටහන් ඉදිරිපත් කරනවා, සමාජ නිවේදන කියවනවා. ඒ හරහා ඔවුන් භාෂාව විතරක් නෙමෙයි, එතනින් එහාට භාෂාව අරගෙන යන්න, ඊළඟ තලයට භාෂාව ගෙනියන්න කොහොමද කියන එක ගැනත් ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්න ජගත් කිව්වා වගේ මේ.
0: ඔව්, මං හිතන්නේ මහින්දටත් ඒ පිළිබඳව අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මහින්දට මොකද හිතෙන්නේ ගැන?
3: ඇත්තටම ඔය කියන කතාව හරි. සිංහල භාෂා පාසල් කියන එක ඉතින් මේ රටේ මමත් ඉස්සල්ලා මෙහි ඇවිල්ලා මේ ආරම්භ කරපුවේ තමයි සිංහල භාෂා පාසලක්. මොකද හේතුව මෙහි දරුවෝ කතා කරන්නේ ගෙවල්වල ඉංග්‍රීසි භාෂාවෙන්, ඒ වගේම පාසලේ වැඩි හරියක්. ඉතින් ඒක දැකලා අපි කල්පනා කළා අපේ භාෂාව අපේකම ඉදිරියට ගෙනියන්න තියෙන එක ක්‍රමයක්. ඉතින් ඒක තමයි කියලා හිතලා සංවර්ධනය කරලා තියෙන්නේ. අද මේ වෙනකොට මං හිතන්නේ මෙල්බර්න් වල ගොඩාක් සිංහල භාෂා පාසල් තියෙනවා. ඉතින් ඒ තුලින් ඔය කිව්ව කතාවටත් එකඟ වෙනවා. මොකද ළමයින්ගේ භාෂාත්මක දැනුම මේ නිසා සංවර්ධනයක් වෙනවා කියන එක මං හිතන්නේ මේ තරුණ දරුවෝ මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන එක ගොඩක්ම වටිනවා. මේ පොඩ්ඩක් අයින් වෙලා ඉන්නේ නැතුව මේ ඉදිරියට මේ අපෙන් පස්සේ ගෙනියන්න යම්කිසි පිරිසක් ඉන්න ඕනේ. අපේ එකම සිංහල භාෂාව මේවා ඔක්කොම ඉදිරියට අපේ සංස්කෘතිය මේ දේවල්. ඉතින් ඒ ඔක්කොම එක්ක බැඳිලා තියෙන්නේ මේ භාෂාවත් එක්ක. අන්න ඒ හින්දා මම හිතනවා මමත් එකඟ වෙනවා ඔය කියන කාරණයට. ඒ වගේම අද මේ අපිට ආධාරයක් හම්බෙලා තියෙනවා ඩොලර් 50කින්. ඉතින් හැබැයි ඔබත් දන්න අපේ හිතවතියක් තමයි මේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. කිවිඳියක් ඇගේ දෙවැනි කවිපතත් නිකුත් වීමට නියමිතයි. මේ ඩේසි අපේ හිතවතිය තමයි, ඩේසි සිල්වා අපේ හිතවතිය තමයි මේ ආධාරය දීලා තියෙන්නේ. අපි ඉතින් ඇයට ස්තුතිවන්ත වෙනවා මේ නේද ආධාරය සඳහා.
0: ඇත්තටමයිද ඩේසි කියන්නේ අපේ ශනිදාසාදේ හොඳම හිතවතියක් රංජිත්. ඇය වරින් වර අපට ශනිදාසාදේට කවිලියාය වෙනවා, ශනිදාසාදය ගැන කවි. එතකොට අපි වරින් වරේ කවිත් ප්‍රචාරය කරලා තියෙනවා. ඉතින් අපි බොහොම ස්තුති කියලා කියන්නට ඕනේ ඩේසිට ඔබ මේ දක්වන සහයෝගයට.
3: ඔව්, ඒ වගේම තමයි ඔබට ජගත් මතක ඇති අපි පළවෙනි කවිපොත මේ විවෘත කරන්න ගියපු දවසේ, ඒක අපි ලෝන්ච් කරපු දවසේ අපි ඔක්කොම සහභාගි වුණා. ඉතින් බොහොම ලස්සන සුන්දර හවසක් වුණා, බොහොම හොඳ සාකච්ඡාවක් වුණා. ඉතින් ඒ නිසා තමයි මේ කවි ඉදිරියට රැකිලා තියෙන්නේ නේද?
0: ඇත්තටම ඔවුන් ඔවුන් ඇය දක්වන සහයෝගයේ වගේම ඇගේ දක්ෂතාත් අපි විශාල ලෙස අගය කරනවා. ඇය දක්ෂ කිවිඳියක්, ඇය පිළිබඳව අපි බොහෝ විට කතා කරත් තිබෙනවා. ඇගේ දෙවැනි කවිත කියවන්නටත් අපි බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.
3: බලාගෙන ඉන්නවා අපි ඊළඟ කවිපොතට මොන වගේ එකක්ද කියලා අපි බලන්න.
0: හැබැයි ඊට වඩා කැමැත්තෙන් අපි බලාගෙන ඉන්නවා අපේ දක්ෂ ගීත රචකයෙක් ඉන්නවා, මහින්ද දිසානායක දිවුල්ගනේ කියලා. එතුමාගේ ගීත පොතක් මේ එන්නට ඔන්න මෙන්න තියෙනවා. තාම අපි බලාගෙන ඉන්නවා ඒ පොත කවද්ද අපට ලැබෙන්නේ කියලා.
3: ඔව් ජගත්, මේ ගී පොත මේ ගොඩගේ වලින් නිකුත් කරලා තියෙනවා ලොවින් සමාවක් කියලා. ඉතින් මේ සියලුම ගීතත් නෙමෙයි, මගේ 14ක් ගීත ඒකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නා කලින් කතා කළා. ඒක තිබුණේ සැප්තැම්බර් මාසේ 12 වෙනිදායි ඕක දාලා තිබුණේ අපි දිනේ
0: නිකුත් කරන්නට නියමිතව තිබිච්ච
3: දිනේ. නමුත් ඒ වුණාට යම් යම් හේතු නිසා මේක පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ඉවරලා ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ 27 වෙනිදා සෙනසුරාදා මේ ඉදිරියට අපි ඒක පවත්වන්න මේ පොත මේ ඒක ලෝන්ච් කරන්න. ඒ වගේම තමයි සංගීත සන්ධ්‍යාවක් අපි මේ සංවිධානය කරලා තිනවා. ඉතින් ඒ ගැනත් අපි ඉදිරියට ඔබව දැනුවත් කරන්නම්. දැනට නිකන් මතක තියාගන්න ඒ ඇති.
0: ඇත්තටම රංජිත් අපේ මෙල්බන් නගරය කියන්නේ සාහිත්‍ය පිළිබඳව විශාල කටයුතු සිදුවන ප්‍රදේශයක්. මිනිස්සු හිතන්නේ මේ බොහොම මේ නිකම් නිරුදක කතරක් වගේ කිසිම සාහිත්‍ය කටයුතුක් වෙන්නේ නැහැ වගේ කියන හැඟීමකුත් තියෙනවා සමහරුන්ට. ඒ වුණාට අපි දන්නවා කොයිතරම් සාහිත්‍ය කටයුතු මේ මෙල්බන් නගරයේ සිදුවෙමින් තියෙනවද කියලා.
2: ඔව්, සාහිත්‍ය කටයුතු කිව්වහම ඉතින් ජගත්ව අමතක කරන්න බෑ. ජගත් තමයි සාහිත්‍ය කටයුතු බොහෝ කටයුතු වල පුරෝගාමීව කටයුතු කරන්නේ මේ දවස්වලදී. හැබැයි සාහිත්‍ය කටයුතු ඒ වගේම සංගීත වැඩසටහන් මෙල්බන් එක විදිහකට බැලුවම කලාපුරයක් වගේ. දැන් මේ අපිට සතියන්තයේ බැලුවම සතියන්තයේ පුරා බොහෝ වැඩසටහන් පේන්න තියෙනවා. ඒ වගේම ගීත රචකයෝ බොහෝ ඉන්නවා.
0: ගීත රචකයෝ
2: විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ගීත තියෙනවා, ගායකයෝ ඉන්නවා, ගායිකාවෝ ඉන්නවා. අපි පහුගිය සතියේ මේ ගුවන්විදුලියේ නැතුණත් අපි වෙන ගුවන්විදුලියකදී මේ ගීත රචකයන්ගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරා. අපි හිතනවා මෙල්බන් වල ওই ප්‍රශ්න නැහැ කියලා. ඇත්තටම
0: ඇත්තටම කිව්වොත් රංජිත් මේ මෙල්බන් වල ඉඳලා සාහිත්‍ය කටයුතු වල නිර්මාණය කරන ඔබ කියවාගේ සියලුම කලා කටයුතු වල නිරතවල ඉන්න අය ඉතාම දක්ෂ අය, අති දක්ෂයන්. අපිට කිසිම අඩුපාඩුවක් හොයන්නට බැරි තරම් ඔවුන් දක්ෂයි. ගායකයන් ගායිකාවන් වශයෙන්, සංගීතඥයන් වශයෙන්, එහෙම නැත්නම් සාහිත්‍යකරුවන් වශයෙන් ඔවුන් දක්වන මේ හැකියාව කිසිම කෙනෙකුට කිසිම තැනකට දෙවෙනි වෙන්නේ නැහැ. ඉතින් එතරම් දක්ෂ පිරිසක් මැද කටයුතු කරනකොට ඒක අතකින් අපිට පහසු විරංජිත්. මොකද ඕනෑම කටයුත්තකට කෙනෙක් හොයාගන්නට අපිට පුළුවන් මෙහෙදි.
2: ඔව්, ඇත්තටම අපිට දැන් මොනවහරි උත්සවයකට ගියාම, අපි තුමු සංගීත වැඩසටහනකට ගියාම ඒ වැඩසටහනත් එක්ක ඒ මූලික වැඩසටහනට පරිබාහිරව තියෙන ඒ වේදිකාව සරසරපු විදිය, ශබ්ද පරිපාලනය කරන විදිය, ඊට පස්සේ මේ වාදකයෝ මේ හැමෝම ආලෝකකරණය මේ හරිම තාමත්ම ප්‍රවීණ විදියට තාක්ෂණය පාවිච්චි කරන්න, ඒ වගේම කලාව පාවිච්චි කරන්න කරන්න භාෂාව පාවිච්චි කරන විදිය ඉතින් මේ මේ දිහා බැලුවාම හොඳයි. දැන් අපිට තියෙන මං හිතන්නේ මේ මේ මේ කාරණාවත් කියන්න ඕනේ. පොඩි ගැටලුවකට තියෙන දැන් අපේ ගායකයෙක් මෙහි ගීතයක් ගායනා කරාම ඉතින් තාමත්ම හොඳ ගීතයක්. හැබැයි ගීතයට ලැබෙන ඇගීම පිළිබඳව පුංචි ගැටලුවක් තියෙනවා. මම දන්නේ නැහැ හේතුවක් මොකද්ද කියලා. නමුත් ජගත්ට මේක මීට වැඩිය පැහැදිලි කරන්න පුළුවන්. අපි සමහර වෙලාවට මේ අපි ළඟින් ඉන්න කලාකාරයෝ අගයන්න පොඩි පොඩි ඇලිමැලිකමක් මදි දක්වනවා කියලා මට හිතෙනවා.
0: ඔය ප්‍රශ්නේ අපි නිතරම කතා කරගෙන යන ප්‍රශ්නයක් හැමදාම. අපේ ගෙදර සහෝදරයාට සහෝදරියට අපි නිසි තැන දෙන්නේ නැහැ. අපි පිට ඇදියා බලන් ඉන්නවා. අපි දන්නේ නැහැ අපේ ගේ ඇතුලේ හොඳම දක්ෂයා ඉන්නවා කියලා. ඉතින් ඕක ගැන බොහෝ විට අපි කතා කරනවා. මේක මොකද්දෝ මට තේරුම් ගන්නට බැරි මානසිකත්වයක්. අපි මේ ගැන සටන් කරමිනුත් ඉන්නවා. ඒ අතරේ ඔන්න ගාමිණී පැලැඳ ඇවිල්ලා ඉන්නවා පණිවිඩයක් අරගෙන. ගාමිණී.
1: ඔව් ජගත්, ඇත්තටම අපේ හිතවතෙක් නලීන් ගුරුගේ ඩොලර් 50කින් ආධාර කළා මැකිනන් ඉඳලා. ඒ මහත්තයා මේ මතක් කෙරුවා. එයාට තමයිලු 2013 කොහෙද පළවෙනි ටැග් ඇදිලා තියෙන්නේ ලංකාවට යන ටිකට් එකක්.
0: ඉතින් බලන්න
1: කොච්චර සන්තෝෂද.
0: ඔව් ඇත්තටම බොහෝ අත්දැකීම් තියෙනවා. අපේට අර අංකය ආයේ මතක් කරමු නේද රංජිත්?
2: 94, 15, 19, 23. ඔක දැන් කටපාඩම් ගලානේ මට තියෙන්නේ. මම කොලියක් බලාගෙන නෙමෙයි කියන්නේ.
1: බොහොමදයි රංජිත්, බොහොමදයි.
0: 94, 15, 19, 23. ඔබට තව පොඩි වේලාවක් තියෙනවා අපට ආධාර කරන්නට. ඒ ආධාරය ලබා දෙන්නට ඔබට පුළුවන්. යතරේ ගාමිණී තවත් ආධාරයක් කියවන්නට සූදානම්.
1: ඇත්තටම මේ තවත් අපේ හිතවතෙක් ලක්ෂ්මන් පෙරේරා වන්ටනා සවුත් ඉඳලා ඩොලර් 50ක ආධාරයක් කළා. ඒගොල්ලොත් ජගත් මේ 90 ගණන් වල ඉඳලම රේඩියෝ එක අහන දෙන්නේක්. එයාගේ බිරිඳ තමයි මට කතා කිරුවේ. එයා තමයි මේ මහත්ය වෙනුවෙන් මේ ඩොලර් 50ක ආධාරය දුන්නේ.
0: ඔව් ඉතින් අහන්නත් සන්තෝසයි. අපේ අසන්නන් මෙතරම් තදින් අපි සමග බැඳී ඉන්නවා කියලා. ඔබට පුළුවන් ඔබේ ආධාරය දිගටම අපට ලබා දෙන්නට. ඒ ආධාරය ලබා දෙනවා කියන එකට වඩා අපි කැමති ඔබ කතා කරන අර පුංචි වචනයක්. අපි හිටියපු හැටි, අපි කතා කරපු හැටි, අපි සම්බන්ධ වෙලා හිටපු හැටි, කොහොමද ඔබට හිතන හැටි, අපි ගන්න ඔබ දකින අදහස මොකදන්න ඒවත් පොඩ්ඩක් කිව්වොත් අපි ආසයි අහන් ඉන්න.
1: ඒ කියන්නේ මේ අපි වැඩසටහන කරගෙන යන
0: පැහැදිලිවම වැඩසටහන කරගෙන යන ආකාරය ගැන ඔබට අදහසක් තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ ගුවන් විදුලිය ගැන ඔබට අදහසක් තියෙන්නට පුළුවන්.
2: ඔව් ජයත්, ඇත්තටම ඒක හරිම වැදගත්. අපි කොච්චර වුණත් මේ වර්තමානයේ ජීවත් වුණාට මේ අතීත කාමීනේ. දැන් අතීතයේ අපිට මේ ගුවන් විදුලියත් එක්ක බැඳිච්ච බොහෝ රසවත් සිද්ධීන් තියෙනවා. ඒ සිද්ධීන් දැන් මට මේ ගුවන් විදුලියට ඇතුල් වෙනකොටම මතක් වුණා. මම මුලින්ම ට්‍රිපලිසෙඩ් එකට ආපු දවස මතක් වුණා. ඒ වගේ සිද්ධීත් මතක් වෙනවා. මේ අතීතයේ මේ සිද්ධීත් එක්ක මතක් කරාම ඒ සිද්ධිය විඳින වෙලාව වගේ නෙමෙයි, ආපහු මතක් කරලා විඳින විඳීම ඊට වඩා වෙනස්. ඉතින් ඔබගේ තියෙන අත්දැකීම් අපි මේ කතා කරලා අපිත් එක්ක බෙදා ගන්න අපිට කියන්න පුළුවන් ආපහු ඉස්සරහ.
0: ඔව් රංජිත් මතක ඇති අර මේ මැදිරි සංකීර්ණයේ හදන්නට කලින් මේ ගුවන්විලිය තිබිච්ච තැන.
2: ඔව් අපි මේ ඒක කොලින්වුඩ් වලට කිට්ටුව තියුණේ මට හරියටම මේ පාර මතක නැහැ. එතෙන්ට ටිකක් දුෂ්කරයි, එතෙන්ට ගමනක් දුෂ්කරයි, වාහන නවත්ත ගන්නත් දුෂ්කරයි. ඉතින් එහෙම දුෂ්කරතාවයන් මැද තමයි මේ ගුවන්විදුලිය පටන් ගත්තේ. ඉතින් මේ ගුවන්විදුලිය පටන් ගත්ත ගැන කියනවා නම් ඉතින් විශාල නම් ප්‍රමාණයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඔවුන් ගුවන්විදුලිය ශිල්පය ගැන එහෙම දැනුමක් නැති වුණත් මේ ගුවන්විදුලිය සිංහලෙන් කරගෙන යා යුතුයි කියන හැඟීම මත පටන් අරගෙන බොහෝ දේවල් කරපු අතීතයක් තියෙනවා. ඒ වගේ බොහෝ පිරිසක් ඉන්නවා. හැම දෙයක් එකපාරටම බිහි වෙන්නේ නැහැ. ඒක හිමින් අර පොඩි ජල බිඳුවක් වැඩිලා ගංගාවක් වෙනවා වගේ දැන් විශාල ගංගාවක් වෙලා තියෙන ට්‍රිපලිසෙට් සිංහල ගුවන්විදුලිය. ඉතින් ආරම්භයේ ඒ වගේ පොඩි දුෂ්කරතාවයන් මැද තමයි පටන් ගත්තේ.
0: ඇත්තටම අපි මේ පුරෝගාමින්ට අපේ ගෞරවය පුද කරන්නට ඕනේ. හැම විටම ඔවුන් ගමන් කරලා දුන්න, ඔවුන් ආරම්භ කර දුන්න පාරේ තමයි අපි මේ යමින් ඉන්නේ. ඉතින් ඒ පුරෝගාමින්ගේ සේවය අපි අගය කරන්නට ඕනේ. අපි නං වශයෙන් සඳහන් කරන්නට යන්නේ නැත්තේ මොකද එක නමක් හෝ මල් ගැහැරුණොත් ඒක ලොකු අඩුපාඩුවක් වන නිසා. නමුත් පොදුවේ මේ ගුවන්විදුලිය පටන් ගන්නට, සිංහලෙන් ගුවන්විදුලියක් පටන් ගන්නට පුරෝගාමී වෙච්ච අපේ සියලු හිතවතුන් සියලු දෙනා ගැනම අපිට ලොකු ආදරයක් ගෞරවයක් තියෙන බව අපි මතක් කර දෙන්නට ඕනේ.
1: ජගත්, ඇත්තටම අපේ මේ පටන් ගැනීම හොඳයි. බලන්නකෝ ආධාර ගලාගෙන එනවා.
0: ඒක ගැනත් කියන්නට ඕනේ. 94, 15, 19, 23 ඔබ දෙන ආධාරය ආධාරයක් පමණක් නෙමෙයි, ඒක සුහදතාවයේ සලකුණක් කියලත් අපි සලකනවා.

0: මහින්ද අලුත් පණිවිඩයක්.
1: අලුත් පණිවිඩයක් අපිට නැවත ආධාරයක් ලැබුණා ඩොලර් 100කින්. ඒ ආධාරය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න, ඒ වගේම 3SSS ගුවන් විදුලියත් එක්ක ඉදා ඉඳලා බැඳලා ඉන්න අරෝෂ් මහත්මයා තමයි, අරෝෂ් ජයවර්ධන එපින්වල ඉන්න එතුමා තමයි මේ පරිත්‍යාගය කරලා තියෙන්නේ.
0: ඔබට ඇත්තටම අරෝෂ් ජයවර්ධන කිව්වම අපි කවුරුත් හොඳට දන්න අඳුරන කෙනෙක්, ඒකම ගුවන් විදුලිය හා සමග බොහෝ කාලයක් තිස්සේ බැඳිලා ඉන්න අපේ හිතවතෙක්.
1: ඔව් ඇත්තටම නිවැරදි ඔය කියමන. මොකද හේතුව ඒ හා සම්බන්ධ වෙලා ඒක තමයි අදත් මේ මතක් වෙලා මේ වගේ ආධාරයක් අපිට ලබා දුන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජගත් මේ අර මතුකලාව බාර මේ ගීත පොතක් එලි දැක්වෙනවා මගේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා මමත් කැමතියි තවත් පණිවිඩයක් කියන්නේ තමයි ලබන සෙනසුරාදා 17 අපේ මේ ප්‍රවීණ ගීත රචක කිරම සුමංගල හාමුදුරන්ගේ ගීපතකුත් එලි දක්වන්න අපි සූදානම් කරලා තියෙනවා සවස 6ට කිස්බරෝ සෙකන්ඩරි කොලෙජ් වල. ඉතින් ඒකත් මම මතක් කරනවා හැම දිනාටම ආදරයෙන්. ඒ කාරණේත් කියනවා, මොකද ඒ තරම් අපි බොහෝසත් මේ කටයුතු වලින් සාහිත්‍ය කටයුතු වලින්
0: පැහැදිලිව ඊළඟ සුමානේ, දැන් මහින්ද කිව්ව සුමානට ඊළඟ සුමානේ තවත් කවි පොතක් එලි දැක්වෙනවා බොක්සිල් ටවුන් හෝල් එකේදී.
1: ඉතින් බලන්නකෝ, අපි කිව්වට සාහිත්‍ය කියන එක මෙල්බන් වල පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. අපිට හරි සතුටට කරුණක් මේක.
0: පැහැදිලිවම
1: කවි කියලා කියන්නේ, ගීත කියලා කියන්නේ මිනිස්සුන්ගේ කලාකාරයෙක් කියලා කියන්නේ කොහොමටත් ලියන එකක්. ඉතින් කෙලවර වෙන්නේ ඇත්තටම සුභවාදීව. මොකද හේතුව යහපත් මිනිස්සෙක් කිරීම, සංවේදී යහපත් මිනිස්සෙක් කිරීම තමයි මේකේ සියලුම අදහස. ඉතින් ඒ හින්දා අපි සතුටුයි මේ ගැන.
0: මහින්ද, මම තවත් ආධාරයක් ගැන කියවන්නට කැමතියි.
1: හොඳයි හොඳයි.
0: අපේ හිතවතෙක් ආධාර කර තිබෙනවා නම කියන්නට එපා කියා තමයි ඔහු කියා තියෙන්නේ. $150 ආධාර කර තිබෙනවා. ඉතින් අපේ ඒ හිතවතාටත් අපේ ස්තුතිය හිමි වෙනවා. අපේ රංජිත්, මේ වගේ ආධාර ලැබෙනකොට ඔබට මොකද හිතෙන්නේ? මේ වගේ ආධාර ගලාගෙන එනකොට අපේ අසන්නන් ගැන ඔබට මොකද හිතෙන්නේ?
2: ඇත්තටම අසන්න ගොන්විදිල සමග බැඳිලා ඉන්නවා. දැන් සමහර හේතු නිසා දැන් අද ආධාර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මතක් වෙලා අපිට වෙන දවසක හරි ආධාර කරයි කියලා හිතෙනවා. මොකද ගුවන්විදුලියත් එක්ක තියෙන බැඳීම තමයි මේ ආධාර කරන්න තියෙන එකම හේතුව. ඉතින් මේ බැඳීම තවදුරටත් තියාගන්න, ඒකේ සමහරලට ප්‍රයෝජනයක් ලැබුණා කියලා හිතෙන්නේ නැතුව ඇති. ගුවන්විදුලිය ඔහේ තියෙනවා, අපිත් අහනවා. නමුත් අර ආධාර කරන්න කියන හිත ඇතුලෙන් එන හැඟීමක්. මොකද මේක පොදු දෙයක්, පොදු වැඩසටහනක්. එතකොට පොදු වැඩපිළිවෙලකට ආධාර කරන්න හිතන එක ඉතින් බොහොම වැදගත් දෙයක්. ඉතින් අපිට ඉතා වැදගත් අසන්නෝ ඉන්නෝ කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ වගේ ආධාර ගලාගෙන එන එක.
3: ජගත්, මේ ආධාර කරපු කෙනාගෙන මොකද හිතන්නේ?
0: ඔව්, අපේ හිතවතුන් තමයි. ඉතින් ඇත්තට මේ හැඟීම තමයි වටින්නේ. මම මෙහෙම ආධාරයක් කරන්නට ඕනේය කියන හැඟීම. ඒක තමයි වටින්නේ.
3: ඒක තමයි වටින්නේ. ඇත්තටම ඒක තමයි වටින්නේ.
0: අපි ඇත්තටම කියන්නේ මේ රේඩියෝතෝනී කියන්නේ මේ ආධාර එකතු කිරීමේ වැඩසටහනකට වඩා සුහදතාව වර්ධනය කර ගැනීම වැඩසටහනක් වගේ. ඔබේ අදහස් අපට කියනවා, ඔබේ අත්දැකීම් අපට කියනවා, ඔබ මේ ගුවන්විදුලි වැඩසටහන් වල හොඳ නරක කියනවා. ඉතින් ඒව හරි වටිනවා අපිට. 94:15:23 ඔබට අද කතා කරන්නට බැරි වුණත් කලබල වෙන්නට එපා. ඔබට තව සති දෙකක් තිබෙනවා. අද මේ සතිය බැරි වුණොත් ලබන සෙන්සුරාදාට පුළුවන් ඔබට ඔබේ ආධාරය ලබා දෙන්න. එහෙමත් බැරි නම් ඉරිදා වැඩසටහනට කතා කරන්න. එහෙමත් බැරි නම් බ්‍රහස්පතින්ද රාත්‍රි වැඩසටහනට කතා කරන්න. මේ කොයි කණ්ඩායමට සහාය දුන්නත් අපි සිංහල කණ්ඩායම හැටියට එකට තමයි මේ වැඩ කටයුතු කරමින් තිබෙන්නේ. ඉතින් ඔබට පුළුවන් තවත් අප සමග රැඳී සිටින්නට විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. 94:15:19:23 94:15:19:23.
2: ඔව් ජගත්, ඇත්තටම දැන් මේ නොම්බරේ 94:15:19:23 මේක මතක තියාගෙන ඉන්න එක හොඳයි. දැන් ආධාර කරන්න බැරි වුණත් හදිසි ගුවන්විදුලියට කතා කරන්න ඕනනම් අපේ වැඩසටහනට, ඒත් මේක තමයි නොම්බරේ 94:15:19:23. මේකට කතා කරාම ඔබේ පණිවිඩයත් ගුවන්විදුලියට දෙන්න පුළුවන්. ඉතින් පණිවිඩ දෙන්න ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් පණිවිඩය කොහොමත් ගුවන්විදුලියට ලබා දෙන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ ගුවන් ඉදිරියට කතා කරන එක. හැබැයි අද දෙන්න තියෙන පණිවිඩය එකම පණිවිඩයයි තියෙන්නේ ඔබේ ආධාරය. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකත් අතේ තියාගෙන කතා කරාම මහින්ද හරි පලාන හරි එහෙම නැත්නම් ජගත් හරි මේක ලියාගෙන මේ කියවන මේ එහෙමයි වෙන්නේ. ඉතින් ඉතින් ආධාර කරා. ඔව්.
0: රජිතර දුරකථන අංකයේ මතක තබා ගැනීමේ වැදගත්කම ගැන කියද්දි මට පොඩි සිදුවීමක් මතක් වෙනවා. බොහොම ඉස්සර වෙච්ච වැඩක්. මම එක්තරා කාලයක එක්තරා තැනක සේවය කරමින් හිටියා. උදේ පාන්දර මම රාත්‍රී මුරේ රාත්‍රී සේවය කරන්නේ. උදෑසන මගෙන් සේවය බාර ගන්නට එන්නෙත් අපේ ලංකාවේ හිතවතේ. ඔහු එදා උදෑසන එනකොටම ඔහු ආව වයසක අම්ම කෙනෙක් එක්ක ඔහුගේ වාහනේ නැග්ගගෙන. මොකද ප්‍රශ්නේ අහපුවම මේ අම්මා පාරේ අතරමං වෙලා ඉන්නවා දැකලා මම නැග්ගගෙන ආවා කියලා ඔහු කියනවා. ඒ අම්මත් මේ සිංහල පවුලක අම්ම කෙනෙක්. එතකොට මේ අම්මා දන්නේ ගෙදරින් එළියට බැස්සා ගෙදරට යන්න පාර හොයා ගන්නට බැරි වුණා. එතකොට අපේ හිතවතා මේ ඉරිදා දවසක උදෑසනක මේ අම්මවත් නැග්ගගෙන ආවා අපි සේවය කරන තැනට. දැන් මොකද අපි කරන්නේ? අපි කතා කර කල්පනා කර කර හිටියා කොහොමද මේ අය මේ අම්මට පවුල සම්බන්ධ කරලා දෙන්නේ කියලා. අපට මතක් උනේ ගුවන්විදුලිය. අපි වහාම සිංහල ගුවන්විදුලිය ඉරිදා දුරකත නැමැතිමක් දීලා කිව්වා මෙන්න මෙහෙම අම්ම කෙනෙක් අපට හමු වෙලා ඉන්නවා, ආයිතිකාරයෝ අම්මගේ දෙම ඥාතින් ඉන්නවා නම් කතා කරන්න කියලා. ගුවන්විදුලියෙන් ඒ මොහොතේ මේ පණිවිඩය කිව්වා. එයින් විනාඩි කීපයක් යනට පත්තෙන් ඒ පණිවිඩය අහගෙන ඉඳලා ඒ පවුලේ අය ඇවිල්ලා අම්මව බාරගත්තා.
2: ඔව්, ඇත්තටම ජගත් දැන් ඔය මෙතෙන්දී දුරකතන දුරකතන අංකය මතක තියාගෙන ඉන්නෝ වගේම දුරකතනයට සවන් දීමේ ප්‍රයෝජනයකුත් ඒ වෙලාවේදී තිබුණා. ඇත්තටම දැන් මේ සජීවී වැඩසටහන සජීවී පණිවිඩය ලැබෙන්නේ දුරකතනය මේ ගුවන්විදුලිය අසාගෙන ඉන්නත් ඕනේ. ඒක නිසා දුරකතන අංකය මතක තියෙන එකේ වැදගත්කම වගේම ගුවන්විදුලිය අසන එකේ වැදගත්කමත් එතන තියෙනවා.
0: එතන ඒ කාරණා දෙකම සිදු වුණා. වාසනාවට ඒ පවුලේ අය ගුවන්විදුලිය අහගෙන හිටියා වෙලාවේ. ඉතින් ඇත්තටම මේ වගේ පුංචි දේවල් තමයි. නමුත් මේට වඩා විශාල දේවල් උනත් මේ ගුවන්විදුලි හරහා ඕනතරම් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගුවන්විදුලිය පවත්වාගෙන යන්නට ඔබේ ආධාරය ලබා දෙන්නයි කියලා. 94:15:19:23 ඔබට තව විනාඩි 8ක පමණ කාලයක් තිබෙනවා.

0: නයින්ද?
1: ඔව්, මේ නැවත අපිට ආධාරයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඔබ අපි කවුරුත් දන්නේ වගේම ජගත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මතකද ඔබට අර ත්‍රීටිපලිසට් ගුවන් විදුලියේ උත්සවයක් තිබිලා විශාල කේක් එකක් ගෙනල්ලා සැමරුවා?
0: මොනාස්,
1: ඒ වගේ මොහොමඩ් මොනාස් තමයි.
0: මොහොමඩ් මොනාස් කියන්නේ අපේ හොඳම හොඳ ආසන්නේ.
1: අන්න ඒකයි, හොඳම හොඳ ආසන්නේ. ඉතින් එතුමා තමයි ආධාරයක් දීලා තියෙනවා, ඩොලර් 100ක ආධාරයක්.
0: ඇත්තම කියන්නද මහින්ද?
1: ඔව්.
0: මේ අද වැඩසටහන ආධාර වැඩසටහන පටන් ගත්ත මොහොතේ ඉඳලා ඔය නම මගේ ඔළුව ඇතුලේ කැරකෙමින් තිබ්බා.
1: ඔව්.
0: ඔයා කතා කළේ නෑ නේද තාම කියලා?
1: ඔව්, ඒක තමයි. හරියට වෙලාව බලලා තමයි කතා කළේ.
0: මොහොමඩ් මුනාස් කතා කරනකන් අපි බලාගෙන ඉන්නවා.
1: ඔව්, අනිවාර්යයෙන්ම. අපිටම අමතක වෙන්නේ නෑ, හැමදාම මතක් වෙනවා ටානිට් වල ඉන්න මොහොමඩ් මහත්මා. ඉතින් ඇත්තටම අපි එතුමාට ඉසුතිවන්ත වෙනවා. ඉතින් මේ කරපු සම්බන්ධතාවය නැත්තම් මේ ත්‍රීටිපලිසෙඩ් ගුවන් විදුලිය ඉදිරියට අරගෙන යන්න අපිට ලැබිච්ච ප්‍රධාන ආධාරයක් නිසා. ඉතින් අපි ඉසුතිවන්ත වෙනවා මේ සියලුම දෙනා. තවත් වෙලාව අපිට තියෙනවා 94 15 19 23. මේක තමයි දුරකථන අංකේ. ස්තුතියි.
2: ශනිදා සාදය.

0: හිතවතුනි අපට තව විනාඩි 4ක පමණ කාලයක් ඉතිරි වෙලා තිබෙනවා අද වැඩසටහනට 94:15:23 අංකයට කතා කරලා මේ විනාඩි 4 තුල ඔබට පුළුවන් ඔබේ ආධාරය ලබා දෙන්නට යම් කිසි හේකින් ඔබට අද ආධාර කරන්නට බැරි වුණොත් ඔබට පුළුවන් ලබන සතියේ සෙන්සුරාදාට අපට කතා කරන්න 94:15:19:23ට
1: ඔව් දැන් අද අද වෙලාව දන්නේම නැතුව ගෙවිල ගියා ආධාරත් ගොඩක් ලැබුණා හැබැයි ඔබට ආධාරයක් දෙන්න බැරි වුණා නම් හරි ඔබ දන්න කියන කෙනෙකුට ආධාරයක් දෙන්න බැරි වුණා නම් මේක තමයි අවස්ථාව. දැන් තවත් විනාඩි 3ක් විතර තියෙනවා. ඒ වෙලාවෙදි කතා කරන්න පුළුවන් 94:15:19:23ට කතා කරන්න. එහෙම නැත්නම් ලබන සෙනසුරාදා උදේ පාන්දර නැගිටලා 7ට හරියටම කතා කරන්න 94:15:19:23ට ඔබේ ආධාරය මේ ගුවන්විදුලියේ බොහෝ දුරක් රැගෙන යනවා.
0: පැහැදිලිම ඔබේ ආධාරය ප්‍රමාණය ගැන කල්පනා කරන්නට එපා, ඒ ගැන විශ්වාසවන්නට එපා. ඔබට පුළුවන් ආධාර කරන්නට ඩොලර් 5කින්ද ඔබට පුළුවන් ඒ ආධාරය ලබා දෙන්නට. එහෙමත් නැත්නම් ඔබ අතේ මුදල් හදල් මේ මොහොතේ නැත්තරම නැත්නම් ඒත් කමක් නැහැ. දුරකථන ඇමතුමක් දෙන්න අපට දීලා පුංචි වචනයක් කියන්න. ඒක හොඳටම ඇති. ඔබේ ආධාරය ලැබුණා වගේම අපි සලකනවා ඒ පුංචි වචනය. ඔබට තිබෙනව නොයෙකුත් අදහස් ගුවන්විදුලිය ගැන. ඔබට පුළුවන් ඒ අදහස් මේ අප එක බෙදා ගන්න.
1: ඔව් මේ අදහස් බෙදා ගැනීම ඉතාමත් වැදගත්. අදහස් හිර කරගෙන ඉන්නවට වඩා බෙදා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ සමහර වෙලාවට ඔබේ තියෙන හොඳම අදහස කාත් එක්කවත් බෙදාගත්තේ නැති නිසා එතනින් එහාට ඒක ගමන් කිරීමක් නැහැ. ඒ අදහසට පිහාටු ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබේ අදහස අපිත් සමග බෙදා ගන්න, ආධාරයත් ඒ විදිහටම බෙදා ගන්න 94:15:19:23.
0: ඔව් ඒ මොහොතේ අන්තිම මොහොතේ අපිට කියන්නට පුළුවන් අද දවසේ අපි ඩොලර් 600ක ආධාර එකතු කරගෙන තිබෙනවා. මේ විස්තරත් අපි ලබන සතියේ ඔබට කියන්නම්. ඉතින් මේ ඔබෙන් සමුගෙන යන්නට මොහොතයි. අපි අදත් ඔබගෙන් සමුගෙන යනවා මේ සමගින්. යන්නට කලින් ඔබට කියන්නට තිබෙනවා හැමදාම කියනා වගේ ඔබ කොයිතරම් ප්‍රශ්න මැද හිටියත් හැමතිස්සෙම කල්පනා කරන්න ජීවිතය සුන්දරයි කියා. ජීවිතයේ සුබදායි පැත්ත ගැනම බලන්න. ජීවිතයේ අසුබදායි පැත්ත අමතක කරන්නට උත්සාහ කරන්න. ජීවිතයේ ප්‍රශ්න මැද වුණත් සුන්දරව ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්න. මේ ගීතයත් සමගින් අද අපි ඔබෙන් සමුගෙන යනවා ලබන සතියේ නැවත හමුවෙමු.